දක දෙන දෙන දෙන නග නග නග තෙතක දාන දාන දාන තිකිට තිකිට දකින දාන දක්ක දාන දිගෙත ටකද දී දී දී දාන දාන ගෙන්තරාන දාන දාන ගෙන්තරාන දාන දාන ගෙන්තරාන අදිනපනීතා අභිනේග රාජා ගෝකුල බාලා කෝටි ප්‍රකාශා විරග නරග ශ්‍රී රක්ෂකමාලා යත්තනේ මොරිනානේ ගිච්ඡාවේ ඉත්තවණයි යනි අක්කොල්වාය සූඩිය වාඩල චූඩිය වාකල වාඩිය සින්දෙක රුම්බත්තා පූදගියා.